0: 자시 메토코자피 와능거제철
1: 아림든 슈그메타 체르비 예심치 포냐
0: 와능칭게 포냐
2: 디촌의 녀흐등 가르마 섬진니 디촌의 녀르치그등 가르마 섬지버 톱지 인겨클린츠나 갸르통샤제인 디촌의 녀르치그등 가르마 섬진니 디촌의 녀르니등 가르마 섬지버 헬케르 메롱 렌츠나 동제인
3: 촌친더라 랑흐 단슨기 촌친더라
4: 촌친더라 Jirngu-shasim-ja chom-chin-da-ra.
3: Chom-chin-da-ra.
2: Di-chula nyer-ni-dang garma-sim-chin-ni, di-chula nyer-sim-war, sar-ngir-nyam-zhu-gu-chartung-sha-ja-yin.
0: Sor-nin-wa-shkil-gum-chin.
5: Somun washkala longchin
0: Sarangir nyamdu
2: Dichula nyersim ni dichula nyersim dang garma ngarni war Avdechina seri lenchin shtongji yin Nyamkunan ba Chormuna yangzhu nyanchin kang washkala longchin ki Nyin shavi lenchin hwanda dang charsung Khelchi nyambar kwa zhanchi
5: Tāna Bējīn jī tīsū lā vādīn yīn.
6: Nāngmō gī tūnchīn, pē gē gī lām nē nian zhūn shū. Tāndil hīn gē nē sēn shīn bā nī, zhōng yā mī mā guīn kio blōng chīn lē gōng gī pē gē chīn lām yī.